අම්මට අපි වෙලේ ලරීමට එකං ආත් පංනක්ටෝ මෙට සරයානයක් තේලාවච්චාව කන්න ඉලගි ලක්ටවටට සක්සෝගයා නැට නිලාවච්චාව කන නොවුම් මෙපි වලේ පෑනෙක් පටන් සිලලරගයාන ඇබලිුණුට මානකි වල්ලමෙන් අම්මාකචං මෙවනිට සංනාත් තම්මාලුතලූ තුංගසුලාෝමිගිත්සි. Do say examine.